0: ගැටියක් නේ මාන පිකන් කන්නේ වියට්නෑ තයි නම කිය අනි බේබේලකන් සියන් ගෙතුනින්
1: ජනන්
0: සියන් පස් තම්පිල් කිතු අරි පෙක්ත බේබේ ගැරාකන් මතක් අයන බේබේ රැක් නොබාන් දි ආජා රැක් නෑනි සොර වවු මුත කිය නෑ Oke, di hajatan wa neng kada nyanyi tilil-tilil suara-suara teh Oni gitu. Ayeuna bibi rek nyanyi ku Oni di ieu nya di nontana mina teh.
1: Di sengakan
0: ditilai gitu.
1: Oh nya sok.
0: Heeh, ditilai jadi juri nya.
1: Lagunan beteh.
0: Tilil-tilil.
1: Dah. Paur Oni mah.
0: Wah, iya. Nya, sok. Lagu tilil-tilil kakak-kakak. Kakak-kakak. Kudu make iya Oni, kudu make musik kacapi. Oh, ayo ge tapi kacapi oge nya tapi bae dayang ieu nya. Wargi tiasa janten juri oge nya. Kenten-kenten suara neneng ieu kumaha nya.
1: Ti. Tulai kana tuh.